Radio Darmstadt und Lanka Radio gemeinsam on air. Ihr könnt uns jetzt über DAB Plus Radio oder online unter radiodarmstadt.de und lankaradio.lk hören. Erlebt Musik, Kultur und Themen aus Deutschland und Sri Lanka. Live, authentisch und voller Energie. Ich grüße Sie in Singhalese, Sie sprach aus Sri Lanka, Ayubowan. Ayubowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Mein Name ist Ranjan Dharmaratna. Velamaritam Daval Ekapasu Vinadi Obame Savandani Germany City Gunatekuna Lanka Radio Single Word Satan. Obatapulong Apra Savandana DAB Navataksane Yatate Ho Radio Darmstadt.de Natnam Lanka Radio.lk Yana Web Adavi. Jaya Satuta Vasana Samagatavat Lassana Dawsak Asri Patana Mama Ranjan Dharmaratna. Unser Hotline 0619-551-8700. 0619-551-8700. අපේ හොට්ලයින් එක මතක කරන්න 0615 1 5 1 8 7 0 3 0615 1 5 1 8 7 0 3. ඒ වගේම ඔබට පුළුවන් අපත් සමග chat කරන්න එන්න අපේ Facebook web අඩවියට facebook.com/lankaradio facebook.com/lankaradio උසර Facebook address allowed facebook.com/lankaradio facebook.com/lankaradio ඔසදෙම් සිකුණනව කුන් සයිමන් info@lankaradio.lk info@lankaradio.lk ඔබට පුළුවන් අපට ලියන්න info@lankaradio.lk info@lankaradio.lk අපේ ඊමේල් ලිපිනය. වාසනාවන්ත දවසකට ආශිර්වාදමින් ඉදිරිපෑදේක ඔබත් සමග ගුණේ රැඳී සිටින මම රංජන් ධර්මරත්න.

0: මනියෙන් මේ ගුණට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
1: ඉස්කෘසසින් සිංහලීසිස ස්ප්‍රාකව ශ්‍රී ලංකා ආයුබෝවන් පඩෝටට ඉස්කුන්සයින් අයින් ලංගස් ලේබන්. වාසනාවන්ත නිරෝගිමත් දිනකට ආසිරිපතන මම රංජන් ධර්මරත්න. Am Mikrofon Ranjan Dharmaratna. Im nächsten 2 Stunden gibt es tolle Bollywood-Lieder aus Indien. Wir haben ganze 2 Stunden für Sie reserviert. Sozusagen gibt es tolle Bollywood-Lieder. Sehr bekannte und ältere Lieder, auch neue Lieder. Ich diri pädige, ob wenn wir api gunate krane janapriya Hindi-Gita. Sie können mit uns chatten, kommen Sie unsere Facebook-Seite facebook.com/Lanka Radio. facebook.com/Lanka Radio. ඔබට පුළුවන් අපත් සමග ඉදිරි පැය දෙක chat කරන්න එන්න අපේ Facebook ලිපිනයට facebook.com/Lanka Radio. facebook.com/Lanka Radio. විශේෂයෙන්ම අද මේ පැය දෙක වෙන්වන්නේ ජනප්‍රිය හින්දි ගීතවලට. එයට හේතුව අපේ වැඩසටහන්වලට සවන් දෙන බොහෝ දෙනෙක් කැමති හින්දි ගීත අසන්න. ඒකට හේතුවක් වන්නේ පසුගිය අවුරුදු කීපය තුළදීම ඉතාම ජනප්‍රිය වෙනවා බොලිවුඩ් චිත්‍රපට ජර්මනියේ වගේම යුරෝපයේ රටවල්වලත්. හේතුව ඒවා සියල්ලක්ම ඒ රටවල්වල භාෂාවලින්

ගීත අසන්න නොලබීම ගැන කියලා ඒ නිසා මා වෙන් කරා මේ පෑ දෙක ඔබ වෙනුවෙන්. So, Swai Stundan ළඟ Bollywood leader. So, Isaba hoitum yester lead von Jab Se Lagi To Se Gauri Kavi Samaga මේ ගීතේ ගායනා කරන්නේ Gul Saxena.

මිලන් ගීත ආශා බෝස්ලේ සමග සම්හාඩ් බෙගම් ගායනය කළ. නමුත් මේ ගීතේ ගායනය කරන්නේ ගුල් සක්සනා සමග නයිනා විශ්වජිත්. So next lead from ආශා.

0: ජර්මනියෙන් මේ ගුවනට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
1: Der mit einem Grammy und der Academy Oscar ausgezeichnete Komponist A.R. Rahman trat am 24. Oktober 2014 mit dem Berklee College of Music in der Symphoniehalle in Boston auf und wurde ihm gewidmet. Das Wir spielen jetzt 10 Minuten lang in diesem Konzert eine Ausschnitte. 109 Interpreten hatten aus 32 Ländern diese teilgenommen und die Berklee Indian Ensemble, das Berklee World String Ensemble und die indische Tanzgruppe Bhangra der Boston University repräsentieren. Oscar Samman Samag Grammy Samman Labagat A.R. Rahman 24 වෙනිදා ඔක්තෝබර් මාසේ 2014 වසරේ Berklee College of Music Symphony Hall එකේ පවත්වනවා ඉතාමත් ලස්සන කොන්සර්ට් එකක්. මේ කොන්සර්ට් එකට 109 දෙනෙක් රටවල් 32කින් ඉදිරිපත් වෙනවා. ඔවුන් සහභාගී වෙනවා. ඒ සමගම මේ Berklee Indian Ensemble එක ගෙන ආ සංගීත සම්දර්ශනය ලෝ පුරාම ප්‍රචලිත වුණා. ඒ වගේම ඉන් අපි කොටසක් වාදනය කරන්න සූදානම් කරා. විනාඩි 10ක් එක දිගටම සංගීත කණ්ඩායමත් සමග

Nächste Lied von dem Film Fana, übersetzt Zerstörung, ist eine erfolgreiche indische Spielfilm. Suni Ali Beg ist ein blindes Mädchen, das in Kashmir lebt. Sie möchte trotz ihrer Blindheit mit ihren Freundinnen nach Delhi reisen, um dort einen Partner zu finden. So, dieser Film spielt von Amir Khan und Kajal, lief 3 Stunden lang, eine tolle Musik und auch tolle Geschichte hatte diesen Film. Fana, Dedas Haye Vasar Pradasanuna Pathunaktiga Mechitrapate, Itamatma Jana Preuna, Eva Gema Mechitrapate Rangapanoa, Kajal Samaga, Amir Khan. Apisamandu Megitate, Fana Kiane, Itamat Jana Preuna Chitrapateak, Mechitrapate Katavata Tulatwene, Anda Tarunyak, Kashmire Inne, Apaminenoa, Indiawe, Dili Nagreta, Ehidi තමන්ට හරියන පාර්ට්නර් කෙනෙක් සහකාරියෙක් සොයාගන්න. කතාව ඊට වඩා දිගට තියෙනවා. නමුත් ඒ අතර සිදුවෙන සිදුවීම් රසක් සමග මේ චිත්‍රපටය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේම රිෂි කපූර්, ටබු, කිරෝන් කයා, අලි හාජි, ලාරා දුට්ටා වැනි අයත් රඟපානවා. ඒ වගේම සංගීත සපයන්නේ ජාතින් පණ්ඩිත්, ලාතින් පණ්ඩිත්. මේ චිත්‍රපටයේ සංගීතය සැපයීමෙන් පසු මේ දෙදෙනා වෙන් වෙනවා. අපි සමන්දුමු ෆනා මේ ගීතයට. ගායනය කරන්නේ ගුල් සක්සනා. So lead වෙඩ් ගිසුංගන් from ගුල් සක්සනා.

Nächste Stunde können Sie auch mit uns chatten, facebook.com/lankaradio. ඉදිරිපත් ඔබට පුළුවන් අපත් සමග chat කරන්න එන්න අපේ Facebook ලිපිනයට facebook.com/lankaradio. So, nächste Stunde gibt es auch Bollywood Lieder. ඉදිරිපත් ඔබ රසවත් කරන්න අපි තෝරාගත්තේ ජනප්‍රිය හින්දි ගීත. So, next lead von A.R. Rahman. Der hat eine Live-Konzert gegeben in Chennai. Und dieses Lied ist auch sehr bekannt geworden und weltweit viele Tanzgruppen hatten von diesem Lied getanzt. So, Milan Gita, A.R. Rahman gaine karanne, oh, me Gita gaine kara, Chennai wolle Sangita sandarsanayakata ithamath janapriya una me Gita boho natum kandayam athara yoda ganmin me Gita nata thibenawa natanawa thawamath ithamathma janapriya ගීතයක් කියලා කිව්වොත් හරියටම හරි එයා රහමාන් සමග නීති මොහන්

Shahrukh Khan, Kajol, Rani Mukherjee und Salman Khan und weitere Schauspieler. Und außerdem hat er die auch Filmfare Award, Star Screen Award, Sea Cine Award und weitere Preise gewonnen. Und diesem Film hat er 8 Lieder, davon eine spielen wird, wird gesungen von Uday Narayan, Alka Yagnik und Kavita Krishnamurti. Aber dann wadane karana sudana wanne oba kavurut danna chitrapatayage geetha kuch kuch hota hai something something is happening tamai e translate karama hindi bhashawen tiyena e nama rangapanawa Shahrukh Khan Kajol Rani Mukherjee Salman Khan samaga tawat janapriya nanuliyan rasak e wagema me chitrapatayata athulath wenawa geetha 8ak e අතරින් එක ගීතයක් තමයි අපි සූදානම් කළේ වාදනය කරන්න මේ ගී චිත්‍රපටයේට සම්මාන රසක් ලැබෙනවා ඒ අතරට ෆිල්ම්ෆෙයා සම්මාන වගේම සීසිනේ සම්මාන ස්ටාර් ස්ක්‍රීන් සම්මාන සමග තවත් සම්මාන රසක් මේ චිත්‍රපටයේට මේ ප්‍රදර්ශනයේ වුණ වසරේ නැත්නම් 1999 ලැබෙනවා අපි සමන්දමු කුචු කුචු හොටහයි චිත්‍රපටයේ මේ ගීතේට

So, nächstes Lied von dem Film Kati Fatan ist ein Hindi-Film von Shakti Samanta aus dem Jahr 1970 mit Rajesh Khanna, Asha Parekh und Prem Chopra in den Hauptrollen. Der Film basiert auf dem Roman I Married a Dead Man 1948 von Cornel Woolrich. Zuvor diente der Roman als Vorlage für den Film No Man of Her Own 1950 mit Barbara Steinweg. Existieren noch zwei weitere Verfilmungen, Verheiratet mit einem Toten 1980 mit Natalie Bayer und der US-amerikanische Film Miss Winterbourne lief 1996. Milan Gite, Atulatune, Kati Fatan Chitrapati, Dasnam Sehattavi, Hindi Chitrapati, Desameya, Pradasani Unas, Adyakshane Karande, Shakti Samanta, Rajesh Khanna, Asha Parekh, Samuga Prem Chopra, Rangani, Dayakavina, Me Chitrapati, Atulatune, Katava, Liatibine, Cornel Woolrich Wishing, I Married the Dead Man, Dasnam Sehattalis Ate. මේ කතාව මත තමයි මේ චිත්‍රපටය සකස් කර තිබෙන්නේ නැත්නම් මේ කතාව ලියා තිබෙන්නේ අපි සමන් දෙමු මේ චිත්‍රපටයේ ඉන්න ඒ ගීතයට ගායනය කරන්නේ කිෂෝර් කුමාර් මුලින් ගායනය කරා ඔරිජිනල් ගීතේ කිෂෝර් කුමාර් සංගීතය සැපෙවුවා ආර් ඩී බර්මන් පදමාලාව ආනන්ද බක්සිගෙන් සෝ ද ලීඩ් ගිස්රීබන් ෆ්‍රොම් ආනන්ද බක්සිං උන් මියුසික් ඩිරිගේට් ආර් ඩී බර්මන් උන් ගෙසුංගන් ෆ්‍රොම් ඔරිජිනල් කිෂෝර් කුමාර් සෝ

0: ජර්මනියෙන් මේ ගුවනට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
1: So, nächstes Lied von der Film Raja Hindustani wird gesungen von Uday Narayan und Alka Yagnik und Sapna Awasthi. Und dieses Lied geschrieben Samir und Musik dirigiert Nadeem Sarwan. So, api milangta samandimu Samir ge padamala avota Raja Hindustani kiyana chitrapateta Uday Narayan samaga Alka Yagnik saha Sapna Awasthi gayane karam me geetaya. මේ ගීතය ඇතුළත් වුණා රාජා හින්දුස්ථානි කියන චිත්‍රපටයට. නමුත් මේ ගීතය ගායනය කරන්නේ මා වාදනය කරන මේ ගීතය ගායනය කරන්නේ ගුල් සක්සනා සෞරීන් බාට්.

අපත් සමඟ පුරා පෑද රැඳී සිටිය ඔබට ගොඩක් ස්තුතියි. නැවතත් අපි හමුවන්නේ ලබන සතියේ මේ වේලාවට සෙනසුරාදා දහවල් එකට ලංකා රේඩියෝ වැඩසටහනක් සමඟ. එතෙක් ඔබට විනෝදමත් සතියකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න. Wir sind wieder da nächste Woche am Samstag 13 Uhr hier bei Radio Darmstadt mit Lanka Radio Sendung. Bis dann wünschen euch allen super tolle sonnige Woche. Ciao, ciao. Ab 15 Uhr gibt es Polizei Radio Sendung Bigos hier bei Radio Darmstadt mit meiner Kollegin Elis Frister.